අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. 5BI 103.1 FM තරංගමාලා ඔස්සේ හා 5BI World හරහා ඔබ වෙත ගෙනෙන ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහනට ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වැඩසටහන ආරම්භ කරන්නේ ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රයට අමිල සේවාවක් කළ දශක ගණනාවක් පුරා ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් ආදරයෙන් බැඳ තබාගත් ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය සිහිපත් කරමින්. පසුගිය සිකුරාදා ඇයගේ අභාවය පිළිබඳ පුවත ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව ලොව පුරා සිටින ඇයගේ රසිකයන්ට මහත් සංවේගයක් ගෙනාවා. ඇයගේ මధుර හඬින් ගැයුණු ගීත පරම්පරා ගණනාවකට සුන්දර මතකයන් රසක් දායාද කළා. ඉතින් අද ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහන පුරාවට අපි ඇය ගැයූ අමරණීය ගීත ඔබ වෙත ගෙනීමට සූදානමින් ඉන්නවා. ඉතින් එම ගීගොන්නත් සමග ඔබට සුපුරුදු ඔබේ වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙනයි මේ අඟහරුවාදා රාත්‍රියේ ඔබේ ආලින්දේ ඔබ සමග මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි.

ඇඩිලේඩ් ලක්හඬ සතිපතා ඔබ වෙත ගෙනෙන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ගෙනෙනු ලබන්නේ කථිකාචාර්ය පූජ්‍යපාද නිග්ගහ ඥානානින්ද ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වත, ඔබට ජය පරාජය හමුවේ සිනාසෙන්නට පුළුවන් නම් ඔබ අතිශය සාර්ථක ජීවිතයක්, අතිශය ධනාත්මක සිතුවිලි තියෙන ජීවිතයක් ගත කරන කෙනෙක් බව මුලින්ම හිතන්න. පින්වත, ලෝකයේ පහළවන හැම සත්වයෙක්ම ජයග්‍රහණය කරන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝකයේ පහළවන සෑම සත්වයෙක්ම පරාජය ලබන්නේත් නැහැ. කෙනෙක් ජය ගන්නකොට තව කෙනෙක් අනිවාර්යයෙන්ම පරාජයට පත් වෙන්න ඕනේ. දෙදෙනෙකුට විශිෂ්ටයන් වෙන්න බෑ. එකම තලයේ විශිෂ්ටයෙක් වෙන්න පුළුවන් එක්කෙනෙකුට පමණයි. ඒ නිසා අනිත් කෙනාට පරාජය බාර ගන්න වෙනවා. අපි හොඳටම මතක තබා ගත යුතු කාරණාව මේ ජය පරාජය දෙක සමසිතින් ඉවසාගෙන ඉන්න පුළුවන් වීම. ජයග්‍රාහකයා නිතරම සතුටු වෙනවා, ඔහු ජයපැන් බොනවා, ඔහු ජයග්‍රහණය සමරනවා. පරාජය වෙච්ච එක්කෙනා දුකෙන්, ශෝකයෙන්, සන්තාපෙන් ඉන්නවා දකිනකොට. ඒක ජයග්‍රාහකයාට ලබා දෙන අමතර ජයග්‍රහණයක්. නිසා ඔබට පුළුවන් ඒ ජයග්‍රාහකයා ලබන අමතර අසාධාරණ ජයග්‍රහණය වළක්වන්න. එහෙම වළක්වන්න පුළුවන්කම තියෙන්නේ ඔබට සිනාසෙන්න පුළුවන් නම් විතරයි. පින්නොත, ජය පරාජය දෙකම හමුවේ සිනාසෙන්න පුරුදු වෙන්න. අපි බොහෝ වෙලාවෙදී සිනාසෙන්නේ ජයග්‍රහණයේදී, සතුටු වෙන්නේ ජයග්‍රහණයේදී. හැබැයි අපි හිතන්නට ඕනේ පරාජය කියලා කියන්නේ සදාකාලික නැතිවීමක් නෙමෙයි කියන එක. සදාකාලික බිඳවැටීමකුත් නෙමෙයි කියන එක. පරාජය කියලා කියන්නේ ජයග්‍රහණය සඳහා තබන තවත් එක්තරා සුවිශේෂ පියවරක්. එහෙම පරාජයට පත් වෙනකොට තමයි අපි ජයග්‍රහණය සඳහා මහන්සි වෙන්නේ. ජයග්‍රහණය සඳහා උත්සාහවන්ත වෙන්නේ. ජයග්‍රහණය සඳහා බලාපොරොත්තු දල්වා ගන්නෙ අපි පරාජයට පත් වෙනකොට. ඒ තුලින් අපිට තව තවත් ශක්තියක් ලබා දෙනවා ඉදිරියට යන්නට, නැගී සිටින්නට, උද්‍යෝගමත් වෙන්නට. ඒ නිසා පරාජය කියලා කියන්නේ ජීවිතයේ සියල්ල නැති කිරීමක් නෙවෙයි. එකවරක් නෙවෙයි, 7-8 වතාවක් පරාජයට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒ 7-8 වතාවම ඔබ ජයග්‍රහණය සඳහා කළ උත්සාහයක් විදිහට හිතන්න. ඔබ මෙන්න මේ කාරණාව මතක තියාගන්න. ජය පරාජය හැමවෙයි සිනාසිනවා වගේම පරාජිතයා සිනහ වුවහොත් ජයග්‍රාහකයාගේ ප්‍රීතිය අඩුවනු ඇතයි. සිනහවට එපමණම බලයක් තියෙනවා. ඒ නිසා සිනහ විමින් ජයග්‍රාහකයාගේ ප්‍රීතිය ඔබට පුළුවන් අඩු කරන්න. ඒ සඳහා උත්සාහවත් වෙන්න. ඔබට තෙරුවන් සරණයි.

0: Afiyet asıl yıldırımı.
1: මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් බන්ධනාකාර නිලධාරීන් ඇතුළු බැඳපියන් පිරිසක් මේ අම පිළිබඳව කම්පණයට පත්ව ඇති බවත් එම සිදුවීමට අදාළව වගකීම විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් බාරගන්නා බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
2: අපි විශාල වශයෙන් කම්පණයකට ලක් වෙලා ඉන්නවා. විශාල කනගාටුවක් කම්පණයක් තිබෙනවා. මොකද රැඳවියුමේ ගිහිල්ලා තියෙනවා. කාර්ය මණ්ඩලය මේ ගිහිල්ලා තිබෙනවා. ඒක රැඳවියුද කාර්ය මණ්ඩලයද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. ඉතින් මම ඉස්සල්ලාම ඒ මියගිය අයගේ පවුල්වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සල්ලාම ප්‍රකාශ කරන්නට ඕන. කාටවත් අපි වරද පවරන්න හෝ එහෙම කරනව නෙමෙයි. මේක ඇත්තටම කම්පනයක් තියෙනවා. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ බාරේ තියෙන ආයතන එකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට එයාකාරයම බාර ගන්න වෙනවා. වෙඩි වැදිලා තිබෙනවා බන්දරගන්න නිලධාරීන්ට. එතකොට ඔවුන්ගේ අතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි මහත්මයාට හොයන්න තියෙන්නේ. මොකද මට වගකීමක් තියෙනවා මේ සියලුම රැඳවියන්ට සහ මගේ බන්දරාගාරයේ වැඩ කළ නිලධාරීන්ගේ ආරක්ෂාවට. දැන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් ඉදිරියේදී හරි අපහසු වෙනවා.
1: මේ අතර මීගමුව බන්දරාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ බිනසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුත්කල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ ගුවන් හමුදාවද කැඳවා තිබුණා. කෙසේ වෙතත් පසුගිය 6 වෙනිදා රාත්‍රිය වන විට එහි වැඳවියන් 650කට අසන පිරිසක් දුම්බර අනුරාධපුරයේ සහ අගුණුකුල පැලස්ස බන්ධනාගාර වෙත මාරු කර යැමීමටයි පියවරගෙන තිබුණේ. මීගමුව බන්ධනාගාරයේ පසුගිය 6 වෙනිදා උදැස්න ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂීණ පත්වැති බව පොලිසිය පවසනවා. මෙම ගැටුම් හේතුවෙන් 100කට ආසන පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මීගමුව රෝහල පැවසුවේ මියගිය අයගේ හා තුවාල ලැබුවන්ගෙන් ඇතමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාර වලින් සිදු වූ තුවාල ද දක්නට ලැබුණ බවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය 6 වෙනිදා උදැස්න සංවිධානාත්මක සිදුකුල පහර වීමකින් මෙම ගැටුම් හටගත් අතර කක්කුවේ පාලනයට වෙඩි තැබීමටද ආරක්ෂකාංශ වලට සිදු වුණා. පසුගිය 6 වෙනිදා උදැස්න මෙම සිද්ධිය ඇති වූයේ ඊට පෙර දින බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැදියම් රැයවල විට පාලනය කර තිබූ පසුබිමකයි. කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 2400කට අධික පිරිසක් රඳවාසෙත්න මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ පසුගිය 5 වෙනිදා පස්වරුවේ. එම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා. මද්රාස් ජාවාරමක් පාවා දුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බවයි වාර්තා වන්නේ. පසුව බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැග විරෝධතාවයක නිරත වූ අතර එහි සිවිලි කඩා වැටීමෙන් ඇද වැටුණු රැඳවියන් සිය දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. උල්කාද වූ මෙම තත්ත්වය පාලනය සඳහා එදින රාත්‍රී බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවද කැඳවනු ලැබුවා. බන්ධනාගාරය තුළ කලාකාරී ලෙස හැසිරුණු රැඳවියන් මීගමුව බන්ධනාගාරය තුළ පිහිටි රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති බවයි එහි බලධාරීන් පවසන්නේ. එසේම ඔවුන් එහි ශරීර ශ්‍රෝතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බවද වාර්තා වනවා. එසේ වෙතත් පස්වෙනිදා පස්වරුවේ ඇති වූ තත්ත්වය හමුවේ රැඳවියන් අවි පැහැර ගනී යයි ඇති වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් රාත්‍රියේම අභිගබඩාවේ තිබූ ගිනි අවි ඉවත් කරගෙන තිබුණා. ඉන් පසු එනම් 6 වෙනිදා අලුයම් කාලයේ සංසුන් ස්වරූපයකින් සිටි රැඳවියන් යළි උදෑසන සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහර වී ඔවුන්ගේ ජංගම දුරගත්න පැහැරගෙන ඇති බවද වාර්තා වනවා. බලධාරීන් බන්ධනාගාරයේ දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහර දීම සිදු කර ඇති බවයි ආරක්ෂකංශ පවසන්නේ. ආරක්ෂකංශ පවසන්නේ මෙම ගැටුම මෙහෙවාත්තේ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින ප්‍රධාන පිළි අපරාධකරුවෙකු බවයි. ඔහු කේල් බද්දර පද්මේ නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු බවයි හඳුනාගෙන ඇත්තේ. අභ්‍යාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්නොමතික ලෙස වෙනස් නොකළ යුතු බව සුලකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමේ මතය බවයි. පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස පවතින අභ්‍යාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා

0: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බවට වාර්තා පළවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති මහජන සංවාද මණ්ඩපයට එක්වමින් නීතිඥ සංගමේ සභාපතිවරයා මේ බව සඳහන් කළා. මෙම සිද්ධියට අදාළව සුලකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව අමරසිරි මහතාගේ අත්සිදින් යුතු ලිපියක්ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා. අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ බිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානමක් පිළිබඳව සුලකා නීතිඥ සංගමේ විසින් කොළඹ විශේෂ මහජන සංවාද මණ්ඩපයක්ද පසුගියදා සංවිධානය කර තිබුණා. ලෝක බැංකුව විසින් පසුගියදා නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යලිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලැබෙන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි ලෙස කඩාවැටී සිටීමකට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලැබෙන රටක් දක්වා පහත වැටී තිබුණා. එහෙත් එම අර්බුදයෙන් වසර 3කට පසු එනම් 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 5%ක සැලකිලි වර්ධනයක් අත්කර ගැනීමට සමත් වෙති බවයි ලෝක බැංක වාර්තාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම වර්ගීකරණය පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
1: ලංකාව මැදිහත් අධ්‍යයන ලබන රටක් බවට පත් උනේ මීට බොහෝ කලකට පෙර. ඒක නිසා මේක අලුත් සිද්ධියක් නෙමෙයි. මෙහෙම ඇති වෙන උච්චාවචන කියන එක තුල මේ රට අභ්‍යන්තරයේ සිද්ධ වෙන දෙයක් තමයි දලදේශීය නිෂ්පාදනය ඇති වෙන එක. අර්බුදයේ තියෙන්නේ අභ්‍යන්තර කම්පන වලටවත් මුහුණ දෙන්න බැරි රජයකට රටකට බාහිර කම්පන වලට මුහුණ දෙන්නේ කෙසේද කියලා.
2: රට ආර්ථික ඉලක්කම් වලින් දියුණු වුණාට ඉහළ මැදි ආදායම් රටකට ඉස්සුණාට රටේ දරිද්‍රතාවය ඒ කාල පරිච්ඡේදය ඇතුලේ දෙගුණ වෙලා තියෙනවා. සමස්තයක් හැටියට අපිට සතුටු වෙන්න බෑ. මොකද රටක් තිරසාරව සංවර්ධනය වෙනවා කියන්නේ රටේ සමස්ත ජනතාවට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ එන්න ඕනේ.
3: අපිට මුදල් අමාත්‍යාංශ ටොන් ගණන් සල්ලි තියෙනවා. ඇත්ත කතාව 26 අවුරුද්ද 27 අවුරුද්ද 26 අවුරුද්ද තියාගෙන තිබෙන්නේ සම්පූර්ණ සංවර්ධනයේ වර්ධනය කරන හැම ක්ෂේත්‍රයකම. ඉතින් දැන් අපි දැන් 26 අවුරුද්ද අපි එක හොඳටම පටන් ගන්න තියෙනවා. අධිවේගී මාර්ගද, හොස්පිටල්ස්ද, මෙඩිකල් ෆැකල්ටිද, මේ වගේ නිවාස සංකීර්ණද මොන දේක් පටන් ගන්න පොඩි කාලයක් යනවනේ. ඒක දැන් අපි ඔක්කොම වගේ ලොන්ච් කරගෙන යනවා. 29 අවුරුද්ද කියලා කියන්නේ මේ හැම දෙයක්ම වගේ පක්කේ බල සියල්ලම අපි ට්‍රාන්ස්ෆෝම් කරන එක ස්ටාර්ට් කරනවා. ඒ නිසා ඉතින් ඔය මේ මොනවාද අර ප්‍රස්තාර තුල්ලක් තියෙනවනේ බල්ලුදුරුවට මේ අදු පාත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ පක්ෂයේ ඒගොල්ලෝ මොනවා හරි කියනවා.
0: දිප්වා සුලිකුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් පරමා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් විජයතිස්ස මහතා සඳහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
4: දිප්වා සුලිකුණාටුවත් එක්ක ඇති වුණු තත්ත්වයේදී ජනපතිතුමා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. මේ මාසයේ ඉඳලා අපි හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ.
0: අතීතයේ ගොවීන් රජවරු ලෙස හැඳින්වුවද වර්තමානයේ වන විට එය එතරම් වරංගු නොවන බවයි. මීට අමතරව ටීවී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාද ගොවීන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට ගොවීන්ගේ අප්‍රසාදය පළවනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂව මෙන්ම ගොවි නියෝජිතයන්ද මෙලෙස අදහස් පළ කළා.
5: ගොවි ජනතාව රජවරු මඩ හොදාගත් කල මරු කියලා කතා හදලා තිබ්බට ඒ එක යුගයක්. ඒ යුගයේ අපේ ප්‍රධාන දේ තමයි කෘෂිකර්මාන්තය. අපි යකුණේකෙන් ජීවත්තු මේකේ. හැබැයි හිතන්න බා දැන්ගේ එහෙමයි කියලා. ඇත්ත ඒ අතීතේ. වර්තමානයේ සංචාරක ව්‍යාපාරයේ මේ රටේ ප්‍රධාන ඇඳලුම් කර්මාන්තයේ යෙදিলা. විදේශ විනිමය උපය ඒ ජනතාවත් මේ ආර්ථිකයේ ප්‍රධානයි. බත සපයන ගොවියා විතරක් නෙමේ ප්‍රධාන. නමුත් අපේ රටෙන් තාම වී ඇටයක්වත් පිටරටට යවන්නේ නැහැ. අපේ හාල් වර්ගවලට විදේශ වෙළඳ පොලේ මාකට් එකක් නැහැ. මේම කෘෂිකර්ම ඇමති කෙනෙක් කියලා නැතුව ඇති. මිට කලින් අපි හිතන් ඉන්නවනම් අපි තමයි මූලික, අපි තමයි රජවරු, අපි මත තමයි මේ රටේ ජනතාව කන්නේ බොන්නේ අඳින්නේ කියලා. ඒක වර්තමානයේදී වැරදි.
6: ආණ්ඩුව තමයි ගොවියෝ ටික ඔක්කොම උදුළු කරේ තියලා ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටුවේ උද්ඝෝෂණ කරේ කවුද? ඔය කියන ලාල්කාන්ත මහත්තයාගේ දේශපාලන ව්‍යාපාරෙන්නේ. එතකොට බලය ගන්නකොට ගොවියව සතුටු කරලා ගොවියා මඩ ගාවලා කොළඹ කොටුවේ ගෙනල්ලා උදැල්ලත් කරට දීලා උද්ඝෝෂණය කරද්දි හොඳයි. ගොවියා ඡන්දේ දාද්දි හොඳයි. ගොවි සංගම්වල බලය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එනකොට හොඳයි. දැන් ආණ්ඩුව අරගෙන මාස 18ක් ගියාට පස්සේ කවුද? ගොවියා කසිප්පු කාර්යාලු. දැන් අර ගොවියාගේ මඩ හේදුවට රජ වෙන්න බැරිලු. දැන් කුල ප්‍රශ්න. කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා කරගැනීමේ න්‍යායට යන්න එපා. ඒකේ ප්‍රතිඵලයේ ඉස්සරහට මේගොල්ලන්ට හම්බ වෙයි.
7: ගොවියට තග දාන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. තර්ජනය කරන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. තග දාලා, සැර දාලා ගොවියන්ව බය කරගන්න පුළුවන්ද කියලා බලනවා. දැන් අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් ගොවි ජනතාව පාරට එන්න පටන් අරන් තියෙනවා. මේ විදිහට ගියොත් නම් වැඩි කල් යන්නේ නැහැ. සියලුම ගොවි ජනතාව පාරට එන එක නම් ආණ්ඩුවට නවත්තන්න හම්බෙන්නේ නැහැ.
4: රටේ බත සපේන අතන රටේ ජනතාව ජීවත් කරවන්න වැඩ කරන ගොවි ජනතාව අපි ඊටාම ඉහලින් සලකනවා. අපේ රටේ එහෙම ගොවි ජනතාව රජවරු හැටියට සලකුවා, ගුරුවරු දෙවිවරු හැටියට සලකනවා, සෞඛ්‍ය සේවකයන් එහෙම සලකනවා. ඉතින් හැම වෘත්තියකටම ගරුත්වයක් තිබෙනවා. චිරාත් කාලයක් තිස්සේ ගොවි ජනතාවට ඒ සමාජයේ තිබුණු තැන කවුරුත් පිළිගන්නවා. සමහර අය නොදන්නකමට ඒ පොතේ තිබුණු දේ පිළිමතාම මව ධාරණය කළේ. කවුරුත් දන්නවා. ඉතින් අපේ ඒ රටේ බත සපේන ජනතාවට කවුරුත් අවමන් කරන්නේ නැහැ. විපක්ෂයේදී කොයින් එල්ලෙන්න හදන්නේ.
0: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලීඩ් ලක්හනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සම්බන්ධවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
8: සති අන්ත පුත් පසුබිම ඇඩිලීඩ් ලක්හනින්
9: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැසටනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිත නැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අප හිතවත් විජිත් කුමාරසේනත් මහතා සූදානමින් සිටිනවා. මේ සතිය සඳහා ඔහු තෝරාගත් ගීතය අප සියලු දෙනා සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
10: ඔවුනයන් නොබෝදා අපට අහිමි වූ ගායිකා මරියසෙල් ගුණතිලක ගායනා කළ රසපිරි ගීතයක් අද තෝරා ගැනීම. ගීතය රචනා කොට තිබෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගලයි. එහෙත් මේ ගීතයට සංගීතය සැපයුවන් ලෙස දෙදෙනෙකුගේම නම් සඳහන් වන නිසා ඒ නම් කිසිවක් සඳහන් කරන්නේ නැහැ.

0: රටක්කටේ ණය ප්‍රමාණය දැන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නුදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයි බන්දුමින්ද.
4: ආයි ගුවන් නයන්.
3: දුමින්ද, අතරම අපිට මේ පසුගිය දවස්වල දකින්න ලැබුණ ප්‍රධානම ප්‍රවෘත්තිය ලංකාවේ මේ මීගමුවේ බන්ධනාගාරය හා සම්බන්ධ සිද්ධිය දැනගන්න කැමති, මොනවද ඒ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු කියලා?
4: ඔව්, ඇත්තටම නයන, පසුගිය සතියේම ලංකාවේ ප්‍රධානතම මාතෘකා බවට පත් වුනේ මීගමු බන්ධනාගාරයේ ඇතිවෙච්ච අවාසනාවන්ත සිද්ධිය. ඉතින් ඒක ඒ සිදුවීම කොහොමද වුනේ කියන කාරණාව පිළිබඳ මතක් කරනවා නම්, ඇත්තටම පසුගිය ඉරිදා හවස තමයි මේ සිදුවීම ආරම්භයක් බවට පත් වුනේ. ඒක අවසානයේදී බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙක් සහ රැඳවියන් 21 දෙනෙක් ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමක් සිද්ධ වුණා දවස් දෙකක් ඇතුළත. එතනදී උනේ ප්‍රධාන වශයෙන් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගිය ඉරිදා හවස බන්ධනාගාරයේදී පාතාලයට සහ මද්දවිදාවාරමට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වෙලා තිබුණා. ඉතින් ඒ ගැටුමේදී රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා 23 දෙනෙක් රෝහල්ගත කිරීමක් සිදු කරනු ලැබුවා. එතනදී බන්ධනාගාර නිලධාරීන්ට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. ඔවුන් ඒ ගැටුම සමතේකට පත් කරලා 32 වෙන් කරලා මේ සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ පසුදින සඳුදා තමයි ප්‍රධානතම සිද්ධිය වුණේ. පසුදින සඳුදා දවසේ ඒ විශේෂ උසාවි කටයුතු සහ අනෙකුත් කෑම බීම ලබා දීම වගේ කටයුතු වලට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරා. එතනදී ආයි නැවතත් 23ක් අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් එතනදී මේ බන්ධනාගාර නිලධාරීනුත් එතනට සම්බන්ධ වෙලා මේ ගැටුම උඩුදුවලා තියෙනවා. ඉතින් එතනදී තමයි විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා, ඒ වගේම රැඳවියන් 19 දෙනෙක් බවට ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම අවසානයේදී මෙතනදී බන්ධනාගාර නිලධාරීන් 17ක් තුවාල ලැබුවා. ඒ වගේම රැඳවියන් 70ක් විතර බරපතල තුවාල ලැබුවා. කොහොම වුණත් මේ මරණ, ඒ කියන්නේ ඒ එදින සඳුදා දවසේ සිදුවෙච්ච මරණවලට අමතරව බන්ධනාගාර ඊට පස්සේ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් අවසානයේදී සමස්තයක් විදිහට ගත්තොත් එහෙම රැඳවියන් ගත්තොත් 21 දෙනෙකුත්, ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුත් ජීවිතය අන්තිමට අහිමි වීමක් තමයි සිද්ධ වුණේ. කොහොම වුණත් මෙතනදී නයන් කාරණා කීපයක් සඳහන් කරන්නට පුළුවන්. මෙතන ඉතාම අමානුෂික ලෙස මේ බන්ධනාගාර නිලධාරීන්ට පහර දීම සිද්ධ කරලා තියෙනවායි කියන කාරණාව තමයි පශ්චාත් මරණ පරීක්ෂණ වලදී හෙළි වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ හිසට පහර දීම තමයි මේ සියලුම දෙනා, මේ 8 දෙනාම ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ දරුණු විදිහට හිසට පහර දීමේ බවට හෙළි වෙලා තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ බන්ධනාගාර මුළු තැන්ගෙට ගිහිල්ලා ඒ මුල් තැන්ගේ තිබෙන පිහි අනෙකුත් දේවල්, ඒ කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ගබඩා වලට මේ ගිහිල්ලා ඒ තියෙන තියුණු ආයුධ රැසක් දැනටත් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා පරීක්ෂණ නිලධාරීන් අතින්. ඔවුන් ඒවා ඉතාම අමානුෂික ලෙස පහර දීම් සිදු කළ බව තමයි සඳහන් කරන්නේ. කොහොම වුණත් බන්ධනාගාර නිලධාරීන් සතුව තිබිච්ච ගිනිඅවි දෙකකුත් ඔවුන් පැහැරගෙන යම් වෙඩි තැබීම් කීපයකුත් සිද්ධ කරලා තිබෙනවා. කොහොම වුණත් මේ වන විට විශේෂයෙන්ම එක පැත්තකින් නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ බන්ධනාගාර පළවෙනි ඉරිදා දවසේ ඇතිවෙච්ච ගැටුමෙන් පස්සේ පුජ්‍යලයෝ 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙද්දි තවත් 23 දෙනෙකුට තුවාල වෙලා තිබිච්චි එතන අපරාධ ස්ථානයක් විදිහට නම් කරලා මේ ගැටුමට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයින් වහාම වෙනත් ස්ථානයකට මාරු නොකළේ ඇයිද කියන කාරණාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. එහෙම වුණා නම් මේ සඳුදා දවසේ ඇතිවෙච්ච ගැටුම වළක්වා ගැනීමට කටයුතු කරන්න තිබුණයි කියන කාරණාව තමයි විශේෂයෙන්ම තියෙන්නේ. කොහොම වුණත් මේ වන විට මීගමු බන්ධනාගාරය ඇත්තරම දැනට හිස් කළා වගේ තමයි තියෙන්නේ. ඒ සිරකරුවන් සියලුම දෙනා, 10කට වැඩි සිරකරුවන් පිරිස සියලුම දෙනා, ඒ කියන්නේ කාන්තා තිරකරුවන් එක ගත්තොත් එහෙම 2000කට ආසන්න පිරිසක් මේ බන්ධනාගාරයේ රැඳවීම් විදියට ඉන්නවා. මොකද මේ බන්ධනාගාරයේ විශේෂයෙන්ම ඔය කටුනායක ගුවන්තොටුපළ හා සම්බන්ධ බන්ධන මේ ප්‍රධානතම ස්ථානයේ නිසා ඒ නඩු සියල්ලම මේ චූදිතයෝ විදිහට ගත්තොත්, සැකකරුවෝ විදිහට ගත්තොත් එහෙම මේ මීගමු බන්ධනාගාරයේ තමයි ඔවුන් රැඳෙන්නේ. විශේෂයෙන්ම විදේශිකයන් පවා මේ බන්ධනාගාරයේ සිටින බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට ඒ රැඳවියන් සියලුම දෙනා, කාන්තා රැඳවියන් සහ සියලුම දෙනා වෙනත් රටේ තියෙන අනෙකුත් බන්ධනාගාර සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ ගැටුමට මුල් වෙච්ච ප්‍රධාන පුද්ගලයන් බව කියන පුද්ගලයෝ කේල් බද්දර පත්මේට සම්බන්ධ පුද්ගලයෙක් බව කියන සුරේෂ් කියන පුද්ගලයා තුළු පිරිස බූස්ස බන්ධනාගාරයටත් ගෙනහිලා තියෙනවා. ඒ වගේම අනෙකුත් බන්ධනාගාරවලට ගෙනිච්චට පස්සේ රැඳවියන් තිදෙනෙකු විවිධ පහරදීම් වලට ලක් වෙලා සහ හඳුනා නොගත් ලෙස ජීවිතක්ෂයට පත් වෙච්ච බව තමයි සඳහන් වෙන්නේ. ඒ පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් විවෘත මරණ තීන්දුවක් දීලා තිබෙනවා. ඒ වගේම අර රැඳවියන් 21 දෙනාගෙන් 14 දෙනෙක් වෙඩි තැබීම නිසා, වෙඩි වැදීම නිසා ජීවිතක්ෂයට පත් වෙච්ච බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ වන විට ඒ ගිනියවි සම්බන්ධයෙන් ගත්තොත් බන්ධනාගාර නිලධාරීන් සහ STS එක අතර තිබිච්ච ගිනියවි 20 ගණනක් මේ වන විට බාරයට අරගෙන තියෙනවා පරීක්ෂණ සඳහා කටයුතු සඳහා. ඒ වගේම රැඳවියන් අත තිබූ ගිනියවි මේ වන විට සොයාගෙන තිබෙනවා. ඉතින් මේ වැටුමෙන් පස්සේ විශේෂයෙන්ම බන්ධනාගාර සම්බන්ධයෙන් කතාබහක් රට තුළ ඇති වෙලා තියෙනවා. ඇත්තරම නයන් විශේෂයෙන්ම ලංකාවේ 15,000කට විතර ඉඩකඩ තියෙන මේ බන්ධනාගාර ධාරිතාව තුළ 41,000ක් මේ වන විට රැඳවියන් සිටින බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වෙච්ච නිසා අතිවිශාල ප්‍රමාණයක් මද්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් මේ බන්ධනාගාර රිමාන්ඩ් ගත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. කොහොම වුණත් දැනට සාකච්ඡා වෙනවා මේ බන්ධනාගාර තදබදයන් අඩු කිරීම සම්බන්ධයෙන් කුමක් කළ යුතුද කියන කාරණාව. ඒ එක්කම නව බන්ධනාගාර ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. ඒ වගේම බෝගම්බර දැනට හිස්ව තිබෙන සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරලා තිබෙන බන්ධනාගාරයේ එක කොටසක් රණවියන් රඳවාගෙන තිබිච්ච කොටසක් නැවත විවෘත කිරීම සඳහා සුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා ගැසට් නිවේදනයකුත් මේ වන විට නිකුත් කරලා තියෙනවා. හැබැයි මහනුවර ජනතාව නැවතත් බෝගම්බර බන්ධනාගාරයක් බවට පත් කරනවට තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් විරෝධතාවයකුත් ලක් කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පුජ්‍යලයෝ අවුරුදු එකහමාරක් විතර සැකකරුව බවට පත්වෙලා තිබෙන බව තමයි ඒක බන්ධනාගාර රඳවාගෙන සිටින්නට සිද්ධ වෙලා තියෙන කාරණා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මද්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් අපි කියමු ඉතාම සුළු ප්‍රමාණයක් වුණත් මද්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේදී ඔවුන් රක්ෂිත බන්ධනාගාරයකට ගත කිරීමක් කරනවා. ඉතින් එතනදී ඔවුන්ට අප ලබා ගැනීමක් සිදු කරන්නේ නම් මේ මද්ද්‍රව්‍ය වල නියම සත්‍ය මද්ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් තිබුණාද කියලා. උදාහරණයක් විදිහට මද්ද්‍රව්‍ය ගෑම් භාගයක් තිබුණා නම් මේ ගෑම් භාගයෙන් සත්‍ය මද්ද්‍රව්‍ය කොච්චරද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඒ පරීක්ෂණ වාර්තා එන්න ඕනේ. ඉතින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් ඉතාම අඩු පිරිසක් සිටින බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේ මද්ද්‍රව්‍ය මේ නඩු ගත්තොත් එහෙම අවුරුදු එකහමාරක් විතර යනවා මේ රස පරීක්ෂක වාර්තාවක් එන්න. උදාහරණයක් විදිහට අපි කියමු වෙනත් මේක දෙයක් දෙහෙත් පෙත්තක කුඩුද තියෙන්නේ, එහෙම නැත්නම් මේ මද්ද්‍රව්‍යද තියෙන්නේ කියන එක හඳුනා ගන්නත් අවුරුදු එකහමාරක් විතර යනවා. ඉතින් අධික ලෙස මේ නඩු තදබදයට ලක්වීම එක කාරණයක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කොහොමද කරන්නේ කියන එක වාර්තා වෙනවා. ඒ වගේම අවුරුදු 70කට වැඩි වයස්ගත ඉන්න වැඩිහිටියෝ ඉන්න අයව යම් සහනයක් දීලා ඔවුන්ව නිදහස් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වන විට යනවා. ඒ වගේම ඉදිරියේදී සුළු වැරදි කරන යම් ආකාරයකදී දරුණු ගණයේ අපරාධ නොවන වැරදි සඳහා කරන ඒ වරදකරුවන් නැත්නම් සැකකරුවන්ට නිවාස අඩස්සියේ තබා ගැනීමට හැකි ආකාරයේ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතිනවා. කොහොම වුණත් මේ ලංකාව තුල මේ බන්ධනාගාර අර කියන පාසලක් ඇරියොත් බන්ධනාගාර වහන්න වෙයි කියන කාරණා නුත් දැන් වර්තමාන වෙලා තියෙන්නේ. පාසලක් එහෙම නැත්නම් රෝහලකුත් බන්ධනාගාරයක් බවට පත් කිරීමේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම වුණත් පහුගිය දැන් වර්තමාන රජයේ චෝදනා කරනවා පහුගිය රජයන් වලදී මේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා නැහැ. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ නිලධාරීන් බඳවාගෙන නැහැ. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය පුරප්පාඩු බඳවාගෙන නැහැ. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය පුරප්පාඩු බඳවාගෙන නැහැ. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයන් මතුවෙන්නේ කියන කාරණාව පිළිබඳව චෝදනාවකුත් පහුගිය රජයන් වලට වර්තමාන රජයේ විසින් යොමු කරනවා. ඉතින් මේක තමයි දැනට තියෙන කාරණාව.
3: දුවින්ද, ඒ වගේම වෙනත් කාරණා හැටියට අපිට මොනවද ලංකාවෙන් දැනගන්න තිබෙන්නේ?
4: කාරණා තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන්ගත කිරීමක් සිද්ධ කරනු ලැබ උදේ 7ට විතර. මේ යානය සුළු මොහොතකින්ම පක්ෂියෙක් ගැටීම නිසා නැවත කටුනායකට නිරුපද්‍රිතව ගොඩබා ගැනීමට අවසර ඉල්ලලා තිබුණා. ඉතින් කොහොම වුණත් ජාත්‍යන්තර නීති අනුව මේ යානයේ ඉන්ධන ඉතා විශාල ප්‍රමාණයක් ගබලා තිබීම නිසා මොකද විනාඩි කීපයයි ගුවන් යානය ගුවන්ගත වුණේ. ඉතින් පැය 3කට විතර වගේ කාලයක් මීගමු අහසේ වෙරළාසන්න අහසේ පැය 3ක විතර කාලයක් ගුවන්ගත වෙමින්, ඒ කියන්නේ රවුමට ගමන් කරමින් ඔවුන් ඊට පස්සේ පැය 3කට පස්සේ ඉන්ධන ප්‍රමාණය දහනය වුණාට පස්සේ නැවත හදිසි ගොඩ බෑමක් සිදු කරන ලැබුවා උදේ 10ට විතර. ඊට පස්සේ විශේෂයෙන්ම ගුවන් පිටුපොළ ආරක්ෂක ක්‍රමවේද සහ හදිසි ඒකක ගිනිනිවන හමුදා වගේ සියලු හදිසි තත්ත්වයන් යටතේ තමයි මේ ගොඩ බෑම සිදු කරන ලැබුවේ. තුර්කියට අයත් TK-731 දරන ගුවන් යානය මගින් 253ක් එක කාර්ය මණ්ඩලය 10ක් මේ ගුවන් යානයේ සිටියා. කොහොම වුණත් 10යි 20ට පමණ සාර්ථකව ගොඩ බාලා ඊට පස්සේ මගින් වෙනත් ගුවන් යානයකින් තුර්කිය බලා පිටත් කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ වර්තමානයේ ඩෙංගු ශ්‍රී ලංකාවේ අධිවසංගත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේ කතා කරන අවස්ථාවන විට 70 රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. දිනකට දහසකට අධික ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. අවාසනාවන්ත ලෙස මරණ මේ වන විට 47 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් රට පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් නිසා විශේෂයෙන්ම මොරටු විශ්වවිද්‍යාලය මේ වන විට වසා දමලා තිබෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් පීට, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇතැම් පීට, මේ මොකද කොළඹ විශ්වවිද්‍යාලේ විතරක් මේ ශිෂ්‍යයන් 71 දෙනෙකුට ඩෙංගු තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේ ඇතැම් පීට වසලා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම හමුදාව සහ ත්‍රිවිධ හමුදාව එක් වෙලා මේ ඩෙංගු පාලනයට යම් යම් ක්‍රියාමාර්ග ගන්න බවත් සඳහන් වෙලා තියෙනවා. අවසාන වශයෙන් නයන් වේග රිද්ම ජීවිත කෝකිලාව ලෙස විරුදාවලිය ලබලා තිබෙන මරියසල් ගුණතිලක මහත්මිය මේ සතියේදී ඇයගේ දිවි ශරීර නිමා වුණා. එය අභාප්‍රාප්ත වන විට 68 වෙනි වියේ පසු වුණා. ඒ වගේම ඇය කලක් දැඩි ලෙස රෝගී වෙලා සැත්කම් කීපයකටත් ලක් වෙලා තිබුණා. ඉතින් කොහොම වුණත් යෝන් සීන ලෝකේ කැන්ඩි ලමිස්සි, සිහින නෙළුම් වැනි ගීත නිසා ඇය ඉතාම ජනප්‍රිය ගීත වේග රිද්ම ගීත ශ්‍රේෂ්ඨයේ ඉතා ඉහළින් හිටපු ගායිකාවක් විදිහට. ඉතින් ඒ එවැනි ගායිකාවක් රටට අහිමි වීම ඉතාම කනගාටුදායක කාරණයක්.
3: දුමින්ද, තපසමක සම්බන්ධය ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලැබෙන සතියේ හමු වෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

ඔබ දන්නවා මේ පසුගිය සතිය නයිඩොක් වීක් සතිය හැරිට මේ ඔස්ට්‍රේලියාවේ තිබෙන්නේ. ඉතින් මොකක්ද මේ නයිඩොක් වීක් යනු ඔස්ට්‍රේලියාවේ ඇබරිජිනල් සහ ටොරස්ට්‍රේට් අයිලන් ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය, ජයග්‍රහණ සහ අකණ්ඩ දායකත්වය සැමරෙන ජාතික සතියක්. ඉතින් මං හිතන්නේ අපි වැනි ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාව අපගේ නව නිවහැන ලෙස තෝරාගෙන ජීවත් වන විට මේ රටේ ප්‍රථම ජනතාවගේ උරුමයට ගෞරව දැක්වීමත් ඔවුන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව අවබෝධය වර්ධනය කරගන්න එකත් යම් ආකාරයකට වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මොකද්ද මේ නයිඩොක් කියන්නේ? ඉතින් නයිඩොක් නාමය කියන්නේ National Aboriginals and Islanders Day Observance Committee යන නාමයෙන් කෙටි හැඳින්වුමයි. ඉතින් වසර ගණනාවක් පුරා මේ සතිය ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම්, සංස්කෘතික උරුමය සහ ඔවුන්ගේ සමාජයට කළ දායකත්වය හඳුනාගෙන ගෞරවයෙන් සැමරීමට අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඉතින් නයිඩොක් වීක් තුළ ඔස්ට්‍රේලියාව පුරා සංස්කෘතික උත්සව, ප්‍රදර්ශන, සංගීත සහ නර්තන සංදර්ශන, ප්‍රජා වැඩසටහන් ආදිය ක්‍රියාකාරකම් රසක් පැවැත්වෙනවා. ඉතින් ශ්‍රී ලාංකික ප්‍රජාවක් ලෙස අපටද මේ සතිය වැදගත් වන්නේ විවිධ සංස්කෘතීන්ට ගෞරව දැක්වීම, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ සියලු දෙනාට අයත්වන ගෞරවයෙන් හා එකමුතුකමින් පිරි සමාජයක් ගොඩ නැගීමට අපගේ දායකත්වය ලබා දීමට එය අපිට මතක් කර දෙන බැවින්. ඉතින් අපි අද ජීවත් වෙන මේ සුන්දර භූමියේ පුරාණ බාරකරුවන් වන ඇබරිජිනල් සහ ටොරස් ස්ට්‍රේට් අයිලන් ජනතාවට අපගේ ගෞරවය පුද කරමු. ඔවුන්ගේ වැඩිහිටියන් අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ අපි ඉතාමත් ගෞරවයෙන් සීකරමු. ඉතින් මේ නයිඩොක් වීක් අප සමට මතක් කර දෙන්නේ ඉතිහාසයට ගරු කරමින්, විවිධත්වය අගය කරමින් සහ එකමුතුකමින් ඉදිරියට යන සමාජයක් ගොඩනැගීම අපගේ වගකීම බවයි. ඉතින් ඒ වගේම ඔබට මතක් කරන්න තවත් කරුණක් තියෙනවා. මේ විශේෂයෙන්ම ජූලි මාසේ පළවෙනි දේ ඉඳලා මාර්ග ආරක්ෂක යාවත් කාලයක දකුණු ඔස්ට්‍රේලියාවේ රථවාහන දඩමුදල්වල ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේක මං හිතන්නේ අපිට වැදගත් වෙනවා. මම ඒක නිසා ඔබත් සමග බෙදා ගන්න කියලා හිතුවා. ඉතින් විශේෂයෙන්ම ජූලි පළවෙනි දේ ඉඳලා දකුණු ඔස්ට්‍රේලියාවේ රථවාහනවල වැරදි සඳහා අය කරන දඩමුදලේ ඉහළ යාමක් තමයි තිබෙන්නේ. ඉතින් අපි උදාහරණ කීපයක් බැලුවොත් විශේෂයෙන්ම මේ වේග සීමා ඉක්මයාම ගැන කතා කළොත්, එහෙම නැත්නම් ස්පීඩ් ෆයින්ස් පැයට කිලෝමීටර් 10කට අඩුවෙන්, ඒ කියන්නේ දැන් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් යා යුතු කලාපයක අපි 60ත් 69ත් අතර, 61ත් 69ත් අතර ඔබව දඩයක් නියම කළොත් එම මුදල ඩොලර් 215 බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර් 10ත් 20ත් අතර ඉක්මවා ධාවනය කිරීමක් සිදු කරොත් ඩොලර් 484ක්, 20ත් 30ත් අතර ඉක්මවීමක් සිදු වුණොත් ඩොලර් 998ක් වෙනවා. ඉතින් තාමත් ප්‍රවේශම් විය යුතුයි මං හිතන්නේ මේ පිළිබඳව. ඒ වගේම පැයට කිලෝමීටර් 30ත් 45ත් අතර වේගය ඉක්මවා ධාවනය කළොත් ඩොලර් 1793ක්. හැබැයි පැයට කිලෝමීටර් 45කට වඩා ඔබ ධාවනය කළොත් ඩොලර් 2018ක් ඔබට ගෙවන්නට සිද්ධ වෙනවා. ඉතින් බොහොම ප්‍රවේශම් වෙන්න, මොකද ඉතා අධික දඩමුදල්, විශේෂයෙන් මං හිතන්නේ සංසන්දනය කිරීමේදී දකුණු ඔස්ට්‍රේලියාවේ දඩමුදල් ඉතා වැඩි, මේ විශේෂයෙන්ම මේ ස්පීඩ් ෆයින්ස්. ඉතින් මං ඔබත් සමග බෙදා හදාගත්තේ අපි මේ පිළිබඳව අපේ අවධානය යොමු කරමු. ඉතින් ඒ වගේම බීමත්‍රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුරිය පැදවීමේ වැරදි සඳහා දඩමුදල් ඒවත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් වැරද්දේ ස්වභාවය අනුව රියදුරන්ට ආවාසි ලකුණු, එහෙම නැත්නම් ඩිමෙරිට් පොයින්ට්ස් වගේම රියදුරු බලපත්‍රය, ඩ්‍රයිවිං ලයිසන් එක අහිමි වීම වගේ දේවල් සිදු වෙන්නත් පුළුවන්. ඉතින් මතක් කරන්න කැමති සෑම විටම නියමිත වේග සීමාවන් තුළ අපි ධාවනය කිරීමට අඩිතන් කරගමු. ඒ වගේම නීතියෙන් අවසර දී ඇති අවස්ථාවක හැර රිය පැදවීමේදී ජංගම දුරකථනය භාවිතා නොකරන්න කියන මතක් කිරීමත් කරන්න කැමතියි. මත්පැන්
යටතේ කිසිවිටකත් රිය නොපදවන්න සැම විටම ආසන පටිය පැළඳ සිටින්න සියලු මගේ නිසි ආරක්ෂක පටි හෝ ළමා ආරක්ෂක ආසන භාවිතා කරන බව ඔබ රියදුරා වශයෙන් තහවුරු කරගන්න. ඉතින් මාර්ග නීති සකස් කර ඇත්තේ අපි සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් ඒ වගකීමෙන් යුතුව රිය පැදවීම අපට අපේ පවුල සහ මාර්ග භාවිතා කරන අනික් සියලු දෙනාගේම ආරක්ෂාවට අපට දායක විය හැකි විශේෂ ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියන මතක් කිරීම කරන්න කැමතියි. හොඳයි, ඉතින් අපි අද දවසෙත් මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යන්නට කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද වැඩසටහන අවසන් කිරීමට පෙර නැවතත් ශ්‍රී ලාංකීය සංගීත ලෝකයට අමිල දායකත්වයක් දුන් මරියසෙල් ගුණතිලක මහත්මියට අපගේ ගෞරවාන්විත උපහාරය ව්‍යවස්ථාවේ පුද කරන්න කැමතියි. ඇයගේ හඬ තවත් පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ජීවත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඇයගේ පවුලේ සැමට හිතවතුන්ට සහ ලෝකය පුරා සිටින සියලු රසික රසිකාවියන්ට ඇඩිලේඩ් ලක්හඬ පවුලේ සංවේගය සහ බලවත් ශෝකය පිරිනමන්නට කැමතියි. ඉතින් හොඳයි, අදත් අපි ඒ වගේම වැඩසටහනේ සුපුරුදු ඔබට සුපුරුදු වැඩසටහන් මාලාව එක්කාසු කරගැනීමේදී අපිට සහය ලබා දුන්න පුවත් පසුවිපරම ඔබ වෙත ගෙනෙමින් නිරෝධකාරීව සම් සිතරදි ගීතය බෙන්ද වගේම අද දවසෙත් ගෙනාවේ අප හිතවත් විජිත් කුමාර සෙනත් මහතා. සදාම් සිතුවිල්ලෙන් අප සියලු දෙනාට සදාම් පණිවිඩය ගෙනාවේ කථිකාචාර්ය පූජ්‍යපාද නිග්ගහන ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් උන්වහන්සේට අපගේ নমস্কার පූර්වක ස්තුතිය පුද කරන්න කැමැති. ඒ වගේම දුරකථනය ඔස්සේ නුදුරුමානී විශේෂාංගයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරි මහතා. ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි ආයිබෝවන්.